ආයාසිතීලාපගතිරං අන්‍යං මොහාරිදි මොස්මි ශ්‍රී ශ්‍රීමතේ ශ්‍රී ශ්‍රී ශ්‍රී